0: නකොයි මේ කායින් පේසු උනුමානය උනයිනෙ තන්ති තෙමෙය අකවුන්සර අතනුවින්නාර මෙය කාරේස තෙරොරොන්ඩි කිරක් තානි පිසිනිස් කොමියුනිටීස් එන්ජෝස් ඩෙවලොප්මෙන් පාර්ට්නර්ස් ඔයි කායින් පේසු නිකපෙන් ඉඳීතක මකායින් තොක තරව තරව තේින ඉනල් තරව තේින ඊත ඔයි කායින් කිරිපස් නිකපෙන් නිබනාන්ත මේ වෝත මෙරුරුම් මෙරුන් නතුවර මාක අකම් නැතන නිබවුරි ඔමෙරෝරෝ එනකො එපොපොතෝ යෝන් කතනෝ තාකින් තපතයිරි බුකින් කමනමනු නවුරිමි ආතර රුවන්තර උ යෝන් පිස්සු ඉනනන් කරවන් ත මොකුරින් කරිපො පවුර කෙත ස්ටේට් ඔෆ් පබ්ලික් ඉමර්ජෙන්සි අද මොනක් මෙන්ස කවොපොම් ජෝවන යයි පොගින් තෙම්බ නකොන් චකොනු පොම් ඉනවයයි ඉන්තපෙතම් පන්තිරිකේ වතංගා වබිනනෝ නොමරෝරෝන් ඔආකටුරුතුරුගේ පයිකාඛාවක් චෝවන චෝංගතය කනකොන්තයෙන් පතයිරි තුවමකැසිස් වෝව ඉරකින්නනන් තයෙන් කවුරින් 0 පා එනපුසරයි චමකුරි අරකරපයන් පවුර් ආචකතෙනුව වන්දරපුසී නකොන්නතුවර පා එනතිමෙතෝ නිකාවකින අතර තපෝතන් නොමෙත ආතානි මකුරි ඇතකරපු පවුර් තනමකින් දෙතයරේ මරෝරු යයි කතාව අමිනමකින් කමි අගක මොගරාන්න උමරෝරු දෙතයන් තයාක කිර එනයි තමරෝ තනනකොක් ආතමක් කයිසතය පාකරපු යනි පවුර සගිතපයි අපිබිත් ආමයිස් කාංගාන් කිතනන් රිස්ක් ඒක ආකි කොනන්න තාක් නයි යයි චකාන්තනින් අය පාපක් පා අනනකොරයි පායින් කපත් නම්චතය යයෝ ඔව් මරෝරෝ එන පොපොත යාන්චක කයිතෝ නාචකරපරප නිතේ ඉබුකින්ද තවුතක් ආකානි කිලිපස් ගෝන් වකි වයරන් නකොරයි තෙමකුරි මෙන් කොරකොර තේබුබුකි මරෙනන් නන පොතකින මකුරි නකොත තවුතක් නාය කම්පන පොතක යකේ නාමෙ තකිතනාන් ජියෝස් තන්ති වා මයිසරික් එරන් කකුකුරේ යෝ වාය කොතරොයි තී කරකිතයි හරකයිපාන අසපියකටි මෙතුවා යමෝනත කායිත වේපස් නකොය ආර ඩෙවලොප්මන්ට් පාර්ට්නර්ස් තතවුතය කොයි කයින් යුසිරන් දෙයිතක මැචයි කමිෂනෙන් යුසිරන් කොයි කයින් නොබිස් කිලිපස් ඉබුකින් බපාරෝගාන් නා පිරියකින්න ඩොකොය කයින් ද නිව්සීලන් ඩිෆෙන්ස් ෆෝස් අවයයි බුබුක් දාන් අය කාපස් ඉදතිකින් පිරියකින්න ඩොකොය කයින් ද නිව්සීලන් ඩිෆෙන්ස් ෆෝස් ඔආපන් කරොයි නැත කොස්තන් මේ තාපෝ නිකමනමෙන් කමනේ තයි පුකින් දයක කාක්පුත් අකේමෙන් තාපෝකන් අවකයිතෝ වේපස් නකොය කාන් ද නිව්සීලන් ඩිෆෙන්ස් ෆෝස් පුකින් වාකිනෙන් දැමකුරියන් චකරිප පවුර නංග කායෙන් ටිකි පවුර ඕපන් නයි අයියන් නිකතමාරෝ කෙතයෙ චකින් කොලට් වයිස් වන් නයි අය කාතෝ කරාන කොමෙතෝන් තෙ මොකුරි අසක කායිතෝ පා එන කොරොයි තයින් කරිප පවුර තෙනන අරිය කරෝ කිමෙන් තෝවන දෙපෙතම්බ ආනි කරේ පපෞර ජනනු අරිය කරවෝ කින්ච කොනපොන් ඉනවා දෙපෙතම් යක කායත උන බා නකොණ්ඩපතයි කත යුනිසෙෆ් ඉපුකින් තංගරේ ඉරේ නකොය යතේ කාන්ද කිදිපස් රෙඩ් ක්‍රොස් කම්දන් තසෙන්දප ඉපුකින් නමි බූපුකේ දර රෝය යතාන් මේ කනි මන යතය නිකොත කින්න කරේ ඉරේ යතේ යකරපය යන පතාන්ති යක ආසන්නන් අපය නි බූපුක නකොය කායින් මනේ තයිය දෙයිතන් මේ වියක යෝ රෂන් ආතන් මොකුරි දෙමුවස අගැති මෙතුන් සුකුදටි කිය කායින් මනේ ප නගර ඉරේ ඉන බන කොයිය අව කායත උන්ත තයේ ය කනව නුකිරිය න පොත කින කොනි මොකුරි තතවත කක තනන් මිනිස් ෆ්‍රීස් ආති ජුඩිෂරි තතපනි කපෝවි දෙයිතක් න අන හම්පන තතවත කක තනන් නේසෝ විස් ආරු මෙය කාරීක්ස තියෝක්සෝ ටාස් ෆෝස් ඔයි කායන වෝපිස් සකරපොකින කොන්ත කැපිනස් තානි කරපොකින මා කායින යාපිස් තසකස්තු මකායින නාපිස් කායින නැෂනල් ඩිසාස්ටර් රිස්ක් මැනේජ්මන්ට් ඔෆිස් දයයි බුබුකි බුකින කරවන් තසවේ අකමන නාන ය ට්‍රාන්ස්පෝට් බුකින කමයි ngai කායින පේසු නකොන මනේත වයිපුනි කමිනි කපන අක මාසනි බුබුකි නිතර අයි කමයිස් එරංගින කෝවචතක් අරි තායයි කා අමයිස් ආකපිවිතය තෙමකුරි කම්පසින්දප ආසනකතීමේ තුවාන් ඇදිස් චංචා I would like to acknowledge and commend the New Zealand Defence Force for an excellent job. This is an unprecedented event that we will always remember. It is also an event that further deepens our diplomatic relations between Kiribati and New Zealand. On behalf of the people of Kiribati, especially those residing in Bezo, South and North Tarawa, and nearby highlands, I express my heartfelt gratitude. Sinapu Satwara, and want to mark by an atimeto and kawakini yapara, our reporter nam. Mana yoro kontokino miroro, ayakatoka yora, and a plow, kiribas, aritanauri, teroi, or the tapamoa yoran kapen. Come the sinap. I mean tapunipa yamangudi. There is things, tanis, mamo.
1: Awan eriki. Reitan kanuan nam musa tira kente nga po ngayon kanuan na meroro kausun na pera ni kwas pasan ng raya kina. Ante metan na pang urami na nun te tameron te nga po ngay naratay loin kay di sa ang urami pun te awaroy te minisimuin ti awa isuwa. Kwa wakis na pun te metarikin wakin ako. Metapikura reitan wawam ina nun te nga po ngayon.